0: DVFM 91 MHz දිවෙහිඟ මොනිෆු එෆිලුව දෙනුමුග අබදුවස්
1: මීහුම් බුනේ ලොයිපකි එතන් හාස් වාහකෙ බුනෙ දේහු සාසකෙ ඒනම විස් මීගෙන් මේ උෆාවිරිකන් ගෙනුවනි ඒ වාහකතකායකු හික්කෑම් රාගෙ කුලලා මෙහුනීමක්

නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග. රාජ්‍යහෙන්දනා

0: Adiós, José.
1: හික්ගෑම් අඩුතක එහාම හික්ගෑම් මියසිකායකු නොදි හෙකර් මැකහට්ස් දිවහිල්.

0: දිවහිම් දිවහින් නායකු නොමදිහ එක මෙගහට්ස් දිවහිම් නොමදිහ එක මෙගහ
1: දන්තතා බුලිපවි ෆික්යාම රීතලවතස්සා
2: රේ ආතෙස් කුරියේ
3: නොමදිහ එක මෙගහට්ස් දිවහිම් ගේ මෙහන් බයිලවත කොමස් පෙරික
1: දෙගොන් ෆිල්මර් නෝ මේ කිය හම
0: දිවහිම් මොනිෆුයි ෆිල්ව දෙනුමුග අබදුවස් දිවහිම් දිවහින් නායකු නොමදිහ එක මෙගහට්ස්.

0: මේ ප්‍රෝග්‍රෑම් ගමිගෙනස්තෙනි නොවෙල්ටි ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා හුසෙන් අබ්දුල් රහමාන් හුසෙන් ඛතීබ් තකුර් ෆන් තර්ජමා කුරෙවි ෆාෆත ෆුසවා කන්තත අදි හේ ආමල්තක ලිබෙනි විසවාබ් මි ෆොතුකවා දියුත හුෂාලා දේනි හසන් හලි
1: බිල්ත දක්කම් ෆසේ යගොතේ මියොති ෆයිපේ ඇප් බිල්තක නාර ජුම්ලා අදදු ෆයිපේ ඇප් ට්‍රාන්ස්ෆර් කොල්ලා දෙංගම හුරිහා බිල්තක ෆෑස දක්කා නිම්මලම් වි ෆෝන් ෆෙන් ගෑස් අදි මීඩියා නෙට් බිලකස් දෙක්කේනෙ රීලෝඩ් රාස්ටස් නුනි ඩේටා පෙක්වස් නෙගේනෙගෙ මී හම ඩිජිටල් වෝලෙට දෙනෙම් මස් දෙබෑවෑරු බිල්නු දෙක්කිගෙන් ලාරිය වීනුවේ නේංගිගෙන් උලේක නුජේනෙ හුරිහා ඩිජිටල් පේමන්ටක ෆහිපේ මා ෆහි

ති එහුන්තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත ඇගෙනකි හාවරක. ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනකි හාවරකා.

0: ගැන්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පන දෑ. අමයකනි නෝදිහයකෙන් මෙගහට් දිවෙහි එෆෙමු.
1: එහෙමයි.

උඩුම් ෆෙව්වෙස්සෙවිය දෙම්වාදීතවගා ෆෙම් බොඩුවේ එයක් හඬ එළිගෙන්වා මින්වර්ගෙ මතින් ඔහොරිගෙන් දියේ ෆහ ඒ ෆෙනුගෙ මච්චන් අරා ෆොනුත එයා එකු උෆලෑගෙන් ගෙන්දියේ අධි ගහනායි නුවත හිෆා ගෙංගුලේ ඉච්චෙන් හෙදුම එවරෙන් අලිෆානෙල්ලා විරුවා මාදනුගෙ මච්චවෙස් එෆද දගුයි අරය එෆදයින් අල්ලෝහ් හක්කායි බාතලුගෙ මිසාල් ජසවතෙ ෆහෙ මච්චන් අරා ෆොනු දන්නාශෙ බේනුන්නෙ ගොතුගා එ උකාලෙවි ගෙල්ලි දනීයේ අධි මීසකුන්න ෆෑදා හුරි කන්ත දන්නාශෙ ෆහෙ බිමුගා එ හරුලා හුන්නානෙතෙ එෆදයින් අල්ලෝහ් මිසාල් ජසවතෙ

0: ආයිලග් තෙරේග එක කොනකට කවන්න මතිවරි ලොයබ්බා කුලුණු
1: රහමතරින්ගේ මෙදුග ඒකකු අනකකටකා ඔන්න ගෑක්කමා එහි තිරිකම්
0: කොමෙ දෙම ෆිලියෙක් දෙමදුග ඔන්න ඉතුබාරා හර්ධනා ගුල
1: මි හුරිහකමින් ඒගෙ එම්මෙ ෆුරිහම රංගල් ගුත්ක බේනුවානම ඒකකු අනකක ඉහතිරම් කුරු මුහිම
2: ඉහතිරම් කුරව්වා ඉහතිරම් හොද්දවා

0: كفها.
1: لا وي.
2: නොදී එකම මෙගාහර්ට්ස් දිවයි FM දිවහිඟේ මුණෆුවේ ෆිලුවා අදිනමග අපදුවස්.

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: ගීත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ සීරතයි දිරිඋළුවමුගා ගෙන්ගොළුවි රීති ආදතකාමෙදු විස්නාලුමුන් ඉබරතුගේ ගිනගුණ ෆිලාවරතකේ ලිබිගෙන්දේ ඉන්සානාගේ හයාතුගේ හුරිහා මෑදානක දෙජින්සුගේ මිහුන්න කුදිබොඩු හුරිහා අමුරෙක්ගේ ඉන්සානුන්න ගීත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ අලොකමුගේ හයාතන් නසරු හිංගාලමතු ගින වගුතු අලොකමුගා ඉතුරු එකලේගේ ෆානු හේද කුරෙව්වුමා ගින දුවස් දුවහු රෝද ෆුලං හුන්නෙව්මා ගින ගිනං ගීත කුර්ආන් කියවා විදාළවුමා මෑන් අල්ලාහ්වා විකුරු කුරෙව්වුමුගා වගුතු හේද කුරව්වමුන් ගෙන්දවාති මිස්කිතුන් නුකුමෙ වඩා ගණෙවේනේ ෆුරසතේ ලිබි වඩා නුගන්නවානේහෙන් හීවාවරුවේ අදි අලොකමුගා මශ්ගූල්වෙ වඩා ගන්නවාලෙ ගිනකමු ඉතුරු එකලේගේ ෆානුගේ ආයිලී දිරි උළුවුමාවෙස් දුරුවෙ හුන්නවානේ කමුගා හීවාවරුවේ ගීත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම් කුරෙව්වි ජිහාදුතක බෑබරි වඩාගෙන්නෙවි තෆාතු හංගුරාමතකා මෙදු විස්නාලුමුන් එකලේගේ ෆානුගේ හයාපුළුගා එහෙන් එවෙස් කමෙක් කුරව්වානේ ෆුරසතු ලිබි වඩා නුගන්නවානේ කමුගාවෙස් හීවාවරුවේ මුලි ඉන්සානියත ෆෑදාහුරි ඉර්ෂාදුතක ಹಿಕ್ಮತಾ ಇಲ್ಮುಗೆ ದಮ್ಮರುನ್ ದೆವ್ವೆ ಹದಿಯಾಯಾಮೆದು ವಿಸ್ನಾಲಾಫಿ ನಮ ಎಕಲೇಗ ಫಾನುಗೆ ಮುಳಿ ಹಯಾಪುಳು ಹೇದ ಕುರವ್ವಾಫಾ ವನಿ ಇಲ್ಮ ಹಿಕ್ಮ ಲಿಬಿ ವಡಾಗತುಮ ಕಮುಗಾವೆಸ್ ಹೀವಾವರುವೆ ಮ್ಯಾ ನಬಿಯ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂಗೆ ಹಯಾಪುಳುಗೆ ಕೊಮ್ಮೆ ಮೇದಾನಕಿ ಎಮ್ಮೆ ಫುರಿಹಮ ಕಾಮಿಯಾಬಿಯ ಎಕುವೆಫಾವಾ ಮೇದಾನೆ ಇತುರು ಎಕಲೇಗ ಫಾನುಗೆ ಅಳುಕಮುಗೆ ಸಬಬುಂ ಆಯಿಲಿ ಹಯಾಪುಳ ಕುಡವೆಸ್ ಫಂಡುಕಮೆಂ ಆಸ್ ಫೈನ್ನುವೆ ಜಿಹಾದುಗೆ ಮೇದಾನುಗ ಹರಕಾತ್ಯರಿವೆ ವಡಾಗತುಮಕುಂ ಅಳುಕಂ ಕುರೆವ್ವುಮಕ ಕುಡವೆಸ್ ಹುರಹಿಂ ಎಳಿಫೈನ್ನುವೆ ಇನ್ಸಾನಿ ಹಯಾತಾ ಗುಳಿಫಾವಾ ಕೊಮ್ಮೆ ಮೇದಾನೆಗ್ಗ ಕೀರಿತ ರಸೂಲ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ದಕ್ಕವಾಫಾವನಿ ಎಮ್ಮೆ ಫುರಿಹಮ ನಮೂನ ಕೀರ್ತ ರಸೂಲ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂಗೆ ಸೀರತಾ ಬೆಹೆಗೊತುಂ ಲೇವೆ ಮುಂದ ಗಿನಗುಣ ಲಿಯುಂತಕ ಎಕುಲವಾ ಲೇವೆ ಮುಂದ ಗಿನಗುಣ ಫೊತ್ತ ಎಮ ಸೀರತುಗೆ ಸಿಲ್ ಸಿಲಾಗೆ ತೆರೆಯ ಗೆತೆಮು ಇತುರುವ ಮುಂದ ಇರುವೆಸ್ ದಕ್ಕಂ ಹುರಿ ವಾಹಕತಕ ಲಿಯಹಾಮ ಕೊದ್ದೇನ್ ಜಹಿಫಾವಾ ರೀತಿ ನಮೋ ನಾಯಕ ನಿಮುಮೆನ್ನೆ ಹಮ ಕೊಮ್ಮೆ ಮೀಹ ಕಮ್ಮೆ ಅದಿ ಕೊಮ್ಮೆ ಜಮಾನ ಕಮ್ಮೆ ಎ ರೀತಿ ನಮೋ ನಾಯಕಿ ಎಮ್ಮೆ ಬೇಣು ತೆರಿ ನಮೋನ ಮಿ ಹಗೀಗೆ ಬಯಾಂಕೊ ದೆವ್ವುಮುಗೆ ಗೊತುಂ ಮ್ಯಾಂ ಅಲ್ಲಾಹು ವಹೀ ಕುರವ್ವಾಫವೆ ಲಕದ್ ಕಾನ ಲಕುಂ ಫಿ ರಸೂಲಿಲ್ಲಾಹಿ ಉಸ್ವತುನ್ ಹಸನತುನ್ ಲಿಮನ್ ಕಾನ ಯರ್ಜುಲ್ಲಾಹ ವಲ್ ಯೌಮಲ್ ಆಖಿರ್ ವಧಕರಲ್ಲಾಹ ಕಥೀರ ಮಾನೈ ಹಮ ಕಶವರುಂ ಅಲ್ಲಾಹುಗೆ ರಸೂಲಾಗೆ ಕಿಬಾಗ ತ್ಯಬಾಮಿ ಹುನ್ನ ರಿವೆತಿವೆಗೆಂ ವಾ ನಮೋನಾಯವ್ವೆ ಅದಿ ಅಲ್ಲಾಹುಗೆ ಧರ್ಮಯ ಆಖರತುಗೆ ಸವಾಬಂ ಎದೆ ಅದಿ ಗಿನಗಿನ ಅಲ್ಲಾಹು ಹದುಮ ಕುರಾ ಕಮುಗಾವಾ ಮಿಯಕಶೇವ.

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග
1: දෙ අර්ම මිහතෑ මෙහවාල අල්බොම් මීගෙනස්තැනී ඕල්වෙස් ශයින් මේ ලව මේ ලව ෆීච මිකුරණ ලූපේ පියාස්කෝයා බිලල් මේ වෙදානෙ සීදා හිපොප්ගේ වර්ගදර ආලෙ මේෂෝය බීසාලා වගුතුකම ලූපෙ පියාස්කොයකි එනගෙ ෆුන් ලෙම්වෙරිකමා ඉජ්තිමායි මෙසිජ්තක මශ්ූරු ක්‍රිටීකුන්ගේ බොඩු ඉහුතිරාමෙන් හෝදාාවවා ශිකාගෝගෙ රෙපරෙයි අධි බිලාලකී නියෝ සෝල්ගෙ දුනියේග අගු වසන්නු කුරවියොයි එම්මෙ මොළු අඩුකම ගිනබයක එබ්බස්වා එං අඩු එහෙම විස්නාලා මි ලවේකී ජේස් හිපොප් අධි ආරෙන්බි මියසිකෙ මුලින් තෆාතු තින් දුනියේ රොබර්ට් කෙල්ස්පාගේ තූුණු ෆිලිකමායකු එස් සෆක ගෙනස්තේ ලවෙයි ලවේකී ඕල්වෙස් ශයින් මි ලවේකී තිමාගේ අමිල්ල අලිකට නුවත අමිල්ල නූරු ෆණුකො නුළුමක් ගොවාලා උම්මීදුම් ފުරිකෙන්වා වරුකද මෙසජෙයි ކޮންމެ ޯން ރައިކަށް ލޯބި ކުރިޔަސް މި ލަވެއް ހަމަ ކޮންމެ މީހަކަށް ވެސް އެ މީހަކު އެންމެ ބޭނުންވާ މިޔުޒިކީ އަސަރު އަޑު އިވިގެންދާނެ ޯލްވެސް ޝައިން

0: oppressors, I leave a war, and so on and so forth.
1: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුස් එම් මෙගාතුග
2: දෙම්යති FTB ගොනපි ඔල්රයිට් මේග ෆීචර් මිකුරණි ලෙදිසි මි ලවේකි මි ඇල්බම්ගේ ලවතෝගේ තෙරෙන් එම් මෙ අසරුකද එල්ලව ඉංගේතෝ මි ලවෑගේ නමා ගුලිෆ මිවා FTB ගේ මානේකි For the babies, kudaku dinna taka. Mee mustakbal ke jeel takataka hiparudhi ummidu aakodde fung maane ekuleve thing akuru. Ledisiya ki mizamaan ke R&B music ke faah kureve eta Grammy nomination in hodafawa vara paruka daadi geveriye. Lavae ke namum mibuna fadayan mee hitaka yaginka maa hamajihun geniste laveen. Huriha kamifis din rangalwaane ummiden ebote bunede fada. Memuli album gavisimene hitugeme funang asar kurwane a masterpiece

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග
1: දෙමෙල්ලවකී වයිටූ විට්‍රයි අදමි මුලි ආල්බම් ගවසිමිනේ විස්නුන්තෝගෙ තෙරේ ගෙඹිගෙන් දාන එම්මෙ හිමෙන් සිකුන්තුකොළු ස්ටෝක්ලි විලියම්ස් අකී R&B සෝල් මියුසික් කේ මෂූර් බෑන්ඩ් මින්ට් කොන්ඩිෂන් ගේ ලීඩ් වෝකලිස්ට් අදි ඩ්‍රමා එන ලිබිෆවණී අසරුම් ෆුරිකෙන්වා හිතුකේ මඩුමොලිකන් දක්වෑදේ හැම තෆාතු ෆාහකුරෙවේ පාරුක දඩින් වයිටූ විට්‍රයි මි මසෙක්කේ කුරණී කීවේ ಅಣಿಯ ಲಿಬಿದಾನಿಕಂ ಎಂಗೇರ್ವೆಸ್ ಲೋಪೀಗ ತಕುರಾರುಕು ಮಸೆಕ್ಕೆ ಕುರಣಿ ಕೀವೆ ಗೆಲಸ್ಪಾ ಮಿ ಸುವಾಲಂ ಮಿ ಲವ್ಯಾಗ ಸೀತಾ ಜವಾಬೆನ್ನುದೆ ಏಗೆ ಬದಲ್ಗ ಮ್ಯೂಸಿಕುಂ ಎ ಹುರಿಹ ಸುವಾಲಗ್ಗೆ ಪರುತಂ ಹಿಫಾಟ್ಟಾ ತಿಬೆಫ್ನಂ ಎ ಅಸರು ಯುಸಾಸ್ಕೊಲ್ಲಂ ಜಾಗದೆನಿ ಆದೆ ಜೇಸ್ ಮ್ಯೂಸಿಕ್ಗೆ ವಟ್ಟಫಾಳಿ ಹುಣ್ಣನಿ ಮಿಹೆಂ ಬೈಫಾರ್ ಮ್ಯೂಸಿಕಕೀ ಹಮೇಕಿನಿ ಸುವಾಲ್ತಂ ಉಫದ್ದಾ ಏಗೆ ಜವಾಬೋದಂ ಅಡು ಅಹಾಮೀಹ ತೂಕೊಲ್ಲಾಯ್ಚೆಂ

0: නුවදියකෙන් මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්ම ගාතුග
1: අදමි අල්බම්ගේ ලවත නිම්මාලම දෙම්මි ජාලදේ ලවකි ස්මෙල්ස් ලයික් ටීන් ස්පිරිට් අදි තිහිකුරවී හම රංගල ගේතෝ මී නවරසතේක නුවදිය එවනහරු නිර්වාණයින් නෙරුණු කාට් කොබෙන් ලිය මුලි රොක් මියුසික් ඒ තාරිහු බදල් කොල්ලි මෂූර් එන්තම් එකමුකු ජේස් පේන්ඩකුන් මි ලව මිගොත ගෙනස් තේනේ හීකුරාණී වෙස් කාකු එනු ග්ලෙස් පාමිවනි ඒ රොක් ලව මුලින් රීඉමේජින් කොන් ඒගේ අස්ලු බදල් කොල්ලාෆා ಬಾರುಗದ ಡ್ರಮ್ಸ್ ತಂ ಮಡುಮ್ಯಾತಿರಿ ಜೇಜ್ ರಿದಂ ತಕ ಬದಲ್ಕೊಂ ಗಿಟಾರ್ ರಿಫ್ ತಂ ಹಿತ್ತಕ ಕುಳಿಲಾ ಪಿಯಾನೋ ನೋಟ್ ತಕಕ ಬದಲ್ಕೊಲ್ಲಾಫ ಅದಿ ಲಾಲಾ ಹತವೇ ಮಿ ಲವ್ಯಾಗೆ ಲೆಂತ ಕ್ಯೂಮ್ಗೆ ಬದಲ್ಗ ಏನೆಗೆ ಅಡು ಪೇಣು ಕುರಿ ಮ್ಯೂಸಿಕ್ ಕುಳೆ ಇನ್ಸ್ಟ್ರೂಮೆಂಟೆಗೆ ಗೊತುಗ ಎವ್ವೆಸ್ ಪಹೆಣ್ಣೆತಿ ಫಶಲ ಫಶಲೆಂ ಅತುರಾಲಾ ಎ ಹಿಗ್ಗ್ಯಾಂ ವೋಕಲ್ ಹಾರ್ಮೋನಿ ತಕುಂ ಮಿ ಲವ ಫುರಿಹಮ ಕೊತ್ತೆ ತೆಂಬಲಾಲಮ ನಿರ್ವಾಣಾಗೆ ಲವೇ ಜೇಜ್ ಆಲ್ಬಮಕಂ ಹೋವಿ ಕೀಬೆಗೆಂತು ಗ್ಲೆಸ್ ಪಾಬುನಾ ಗೊತ್ತುಗ ಮೊಳು ಮ್ಯೂಸಿಕಕ್ಕೆ ಕೊಮ್ಮೆ ಜೋನ್ ರಾಯಕ್ಕೆ ಎಚ್ಚಕವ್ಯಸ್ ಹಮ ಮೊಳು ಮ್ಯೂಸಿಕ್ ಕಮ ಕೊಬೇನ್ಗೆ ಎ ಜಜ್ಬಾತಿ ತೆದುವೆರಿಕಮಕಿ ಮ್ಯೂಸಿಕ್ಕೆ ಕೊಮ್ಮೆ ಬಹಕವ್ಯಸ್ ತಜ್ರಿಬಾ ಕುರಿವೇನ್ ಎಚ್ಚಕ್ಕಮ ಮೆಟ್ರೆಕುಂ ಮುಳಿ ಆಲ್ಬಮ್ ನಿಮ್ಮಾಲನಿ ಮ್ಯೂಸಿಕ್ ಎವ್ವೆಸ್ ಬೋರ್ಡರಿಂಗ್ ಎವ್ವೆಸ್ ಹುರಹೆನ್ನೆಕ್ಕಂ ಮುಳಿ ದುನಿಯ ಸಾಬೀತ್ ಕೊದ್ದೆಮುಂ

0: Alternative FM, nur die Ecke Megahertz.
1: දිවෙහි එෆ්එම් එහොන් දෙරිනා බද්දල් කුරණී
2: වරන් ખાસ හුෂේලුන් තෙරිය ගෙස්ට් ආර්ජේ
3: ගෙස්ට් ආර්ජේ ගතුගා බද්දල් කුරා ફરાતાයකු තෆාත මෞදුතක වාහක දක්කානුමගේ ફુરසත්
2: ගෙස්ට් ආර්ජේ නුවදිහ 1 මෙගාහර්ට්ස් දිවෙහි එෆ්එම්
4: ගෙස්ට් ආර්ජේ බුරස් වෙද්දුගේ රේගණු අග්ගටි ෆනරාග ස්ටුඩියෝ එම් වගුතු
5: මේ ඉස්මායිල් අෆන් ರಂಕುಲ ನೂಕುಲ ಅಳಿಕುಲ ಹುದುಕುಲ ಫೆನೆಯೇ ದಿವೆಹಿಯುಡುಂ ಅಡುವಹಮಂತಿದಾಣಿ ನುವದಿಯ ಎಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವೆಹಿ ಎಫ್ಎಂ ದೊಂವೆಲಿ

0: Alternative hier FM, nur die Ecke Megahertz.
1: දුවහකුව සිතඟ රට ලවයා මියුසික් අත්තේ උන්න ලෝබි හදියාක බදල් කොල්ල විදාණේ මිෆාරු මෙති ඒ ෆුරුස තිබේ ෆුලුන් එම්මේ ලෝබිවා එම්මේ ගයාවා ගඩි අහරුතකෙ වන්දෙන් ලෝයි බායකු අඩුවෙහි ටී ටයිම් රික්වෙස්ට් මිෆාරු කුඩ බදලකායකු එම්මේ කමුදා ලවතන් අඩුව හමුන් කොම්මෙ 30 මිනිටකුන් අලගුණු වෙන් කුරා සුවාතක ජවාබ් ෆොනුවා ಕೊಮ್ಮೆ ಸುವಾಲಕಿ ಎಮಹಕ ಕಂಡಾಳ ಹಾಸ ಹದಿಯಾಯ ಗಾಯಕುದ್ದೆ ಫಾಲಮೆ ತಿಬಾಗೆ ಇಲ್ಮಾ ತಿಬಾ ಎಮ್ಮೆ ಗಯಾವಾಲವತ ಮಿಫಹರು ಮಿ ಹದಿಯಾಯ ಹಮೆಯ ತಿಬಾ ಗೆಂಕುಸ್ತೆ ಫಾಲಮ ಕದಮ
2: ಟೀ ಟೈಮ್ ರಿಕ್ವೆಸ್ಟ್
3: ಹವಿಯರ್ ವಸಾಗಡಿಗೆ ಬಾವೆರಿಯಾ

0: දිවෙහ FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: ජිස්මානී ගොතුන් කුදින් තර්බියතු කුරුමකි කුදින් තර්බියතු කුරුමුගේ මස්ඌලියතු උෆුල්ලවා එම්මෙහා ෆරෑත්තකුගේ කොඩුගා ඉස්ලාම් දීන් අලුවාෆාවා වරම් මුහිම්මු මස්ඌලියතෙ ජිස්මානී ගොතුන් කුදින් තර්බියතු කුරුමුගේ බේනුවකි එකුදින් රක්කාතෙරි කමායකු ෆුරිහම දොළහෙව කමෙක්ගේ මතීගා බොඩුකුරු මෙ ගොතුගේ මතින් ෆුරිහම සිහතෙක්ගා දුළහෙවකම් මතී කුදින් බොඩුකුරු මට්ටක කුදින්ගේ බප්පගේ කොඩුගා ඉස්ලාම් දීන් එම්මෙ ෆුරතම අලුවාෆාවා මස්ඌලියතකී ඒනාගේ කෙරිෆෝරුන් තෙරිකම් හුරි මින්වරකුන් කුදින්නං හරදුකුරුන් මෙගොතුන් කුජ්ජා ෆුරිහම සිහතෙක්ගා හෙදි බොඩුවුමක් බේනුම්වා ಉರಿಹಾ ಭಾವತೆಗೆ ಹರದೆ ಕುರುಂವಣಿ ಕುಜ್ಜಾಗೆ ಬಪ್ಪಗೆ ಮಚ್ಚಂ ಇಸ್ಲಾಂ ದೀನ್ ಲಾಜಿಂ ಕುಫ ಏಗೆ ತೆರೆಗ ಕೇಯಿಂ ಬುಯಿಮಾ ಅಣ್ಣವನು ದಿನುಂ ಫದ ಕುಜ್ಜಾ ಬಲಿತಕುನ್ ಸಲಾಮೆ ಕೊದ್ದಿನು ಮಕ್ಕುರಂಜೆಹೆ ಅಸಾಸಿ ಉರಿಹಾ ಹರದೆಂ ಹಿಮೆನೆ ಕುಜ್ಜಾಗೆ ಬಪ್ಪಗೆ ಫರಾತುನ್ ಲಿಬೆಜ್ಜೆಹೆ ಮಿ ಹಗ್ಗಾ ಬೆಹೇಗೊತುಂ ಅಲ್ಲಾಹು ವಹೈ ಕುರಬ್ಬಿ ವಾಲಲ್ ಮೌಲೂದಿ ಲಹು ರಿಸ್ಕುಹುನ್ನ ವಕಿಸ್ವತುಹುನ್ನ ಬಿಲ್ ಮಾರೂಫ್ ಮಾನೈ ಅದಿ ಯಕಶೀಗೆಂವ ಹೇಯೋ ಗೊತುಗ ಎ ಕಂಬಲುನ್ನ ಖಾನ್ ದಿನುಮ ಅಣ್ಣವನು ದಿನು ಎಯಿ ಕುಜ್ಜಾಗೆ ಬಪ್ಪಗೆ ಮಚ್ಚ ವಾಜಿಬುವೆಗೆಂವ ಕಮಿಕೆ ಫ್ಯಾಸಾಖರದು ಕುರನ್ ಜೆಹಣಿ ಅಲ್ಲಾಹು ಹುದ್ದ ಕುರವ್ವಾಫಾವಾ ಗೊಯಂ ಮತಿನ್ ದಿರುಳುಮುಗೆ ತಫಾತು ಬೇನುಂತ ಫುದ್ದುಮಕ್ಕಮ ವಾ ಇರು ತಿಮಾಗೆ ಅಂಹೆನುಣ್ಣ

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: එන් ඉන්සානගේ ශුඌරතකා ඛියාලුතං අනින් ඉන්සානක වාසිල් කොද්දේ එම්මෙ අසරුගද වසීලතකි දු මාලූමාතා එකියකි හුනර්තකා තජුරිබා එබ්බයිගේ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකීවෙස් දු එහෙන්කමුන් ආයිලායා මුජතමාවගෙ හමජෙහුමා කුරි එරුම බේනුම් කුරවේ එම්මෙ බාරුගද හතියාරකි දු හම එහෙම්මෙ ආයිලායා මුජතමාවගා දෙකොළෙරිකමා ෆිතුන ෆසාද උෆෙද්දුමුගා බේනුම් හිෆිදානේ එම්මෙ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දු මිකංකං මිහෙන් හුරුමායිකු මුස්ලිමුන් දුලුගෙ බේනුන් හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙක්ගා දුලුගෙ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ්බොඩ බාරු අළුවාෆ ආඛිර දුවහුන් මෑන් අල්ලාහු දින්නවානේ මුඅ්මිනුන්ගෙ සිෆත කීරිත් ඛුර්ආනුගා බයාන් කුරවවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නෙ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරිකුරුන් කමුගා වනී අංගවාෆා හමයි ෆදැන් තෙදුබුණු මශා මීස්තකුන්ගෙ මෙදුගා හමජෙහුමා සුල්හවැරිකං ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙවකන් තත්තකං අමුරු කුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේහැද්දී ඉර්ෂාදු දිනුම දුලුගෙ බේනුන් කුරුමක් වනී අංගවාෆා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් ඉර්ෂාදු දෙවවාෆාවා ගොතුග මුස්ලිමකු එච්චෙ බුණා නම බුණාම් වානී හෙවබහෙ හෙවබහෙ බුණවෙන්නෙන් නම එච්චෙ නුබුණේ හනුහුරුන් මාමොළු හෙකුමෙත්තෙරියකු ඒනාගෙ කුඩ දරිෆුලත් දින්න සේහතෙක්ගා බුණෙෆාවාකම රිවා කුරෙෆාවේ තිබා මීහකා ජදලුකොක්ගෙන් බලිබෙදානේ එකමකු හනුහුරෙගෙන් බයියෙන්නුවානේ එහෙන්කමු තිබා වාහක දෙක්කුම වුරේ එහෙම් මීහුන් දක්කා වාහක අඩුවෙහුමං ඉස්කන්දේශේ ෆහෙ බුණෙවුණු එච්චකට්ටකා ෆහුන් හිතාමකුරං ජෙහේ ෆදයකුන් හනුහුරෙගෙන දුවහකුවෙස් හිතාමකුරාකෂෙන්.